අරම ගී ප්‍රසංගේ බොහෝ වගකීම් දරන පිරිසක් ඒ වගේම තවත් ඉතින් හඬ පෞරුෂයක් ඒ සියලු දෙනාම පිළිගන්නවා ආයුබෝවන් කියලා ඉතින් මුලින්ම ගායන් රත්නසිරි ඒ මම කිව්ව හඬ පෞරුෂය ඊළඟට ජනක පෙරේරා අපේ සංගීත අධීක්ෂණය භාරව ඉන්නේ ඒ වගේම දයන් රංගන සංගීත අධීක්ෂණය භාරව ඉන්නේ කවින්ද්‍ර විජේනායක ප්‍රධාන අධ්‍යක්ෂක ඒ වගේම නර්තන අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන කෞෂි කොඩිකාර යන පස් දෙනා තමයි අද මැදිරියට පැමිණිලා සිටින්නේ. ඉතින් මේ සන්ධ්‍යාවේ ඉතින් අපි හරි අපූර්ව අත්දැකීමක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපේ මන්දාරමට සහභාගී වින්ව ඉන්න පිරිසගේ නිර්මාණත් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මුලින්ම ගීතයක් අහලා ඉමු. ටිකක් වෙනස් ආකාරයක ගීතයක්. ඒ අපේ මේ මන්දාරම සංගීතායක කට්ටුවේ ඉන්න සංගීත අධීක්ෂකතුමාණන් විසින් නිර්මිත ගීතයක්. ඒ ගීතය ගැන ගීතෙන් පස්සේ කතා කරලාම වැඩසටහන පටන් ගමු.

0: ඔන්නම තමයි ඉතින් රාලහාමි ගැන කියන සින්දු රාලහාමි ලහුමයි කියලා ඉතින් තමහමට අත්දැකීමුත් ඇති. අද ටිකක් අමුතුම සින්දුවකින් තමයි පටන් ගත්තේ, අමුතුම ගීතයකින් තමයි පටන් ගත්තේ සත්සරා වැඩසටහන. ඉතින් ඒ ගීතයේ නිර්මාපකයව ඉස්සරහා තියාගෙන නිර්මාණයට දායක වූ ශිල්පියාව ඉස්සරහා තියාගෙන ඉතින් ඒ තමයි ජනක පෙරේරා අපේ මන්දාරමේ සංගීත අධීක්ෂකතුමා. ඉතින් සංගීත අධීක්ෂණය කියන්නේ මේ ගීත ගායනා කරන වෙලාවට ඔහු බලලා මේ හඬ කොහොමද වෙන්න ඕනේ, මේ ස්වර වලට යනවද, මේ ස්කේල් එකේ කියනවද, ඒවා බලලා ඒ කළමනාකරණය කරගන්න. ඉතින් අධීක්ෂණය කියන්නේ මේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායකන සංගීත අධ්‍යක්ෂණය කිව්වම වරදවා හිතන්න එපා, මේ ගීතයට වෙනම සංගීත අධ්‍යක්ෂණයක් තියෙනවා කියලා. මෙතෙන්ද කියන්නේ හඬ පිළිබඳව. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ජනක. ජනක පෙරේරා, ඉතින් අපි ජනක මල්ලි කියලා තමයි කියන්නේ. එහෙම සුහදව කතා බහ කරන කට්ටියක් තමයි මේ මන්දාරම කරන්නේ එකතු වෙලා තියෙන්නේ. පළමුවම කියමු මේ ගීතයේ ශෛලිය මොකද, මේ ගීතයේ බිහි වුණේ කොහොමද, ඔබගේ දායකත්වය කොහොමද මේ ගීතයට කියලා.
1: මුලින්ම මාව සම්බන්ධ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා සුරංගය වට. ඒ වගේම බලන් ඉන්න කට්ටියට යෝකාටයි ආයිබෝන් කියලා පටන් ගන්න මම කැමතියි සියලු දෙනාටම කතා කරලා. මේ ගීතය ගැන කතා කරොත් මේ ගීතය ඇත්තටම මම හැදුවේ ඇත්ත වස්තු බීජයක් පාදක කරගෙන. මොකද අපේ ගියල් පැත්තේ හිටපු එක්තරා පුද්ගලෙක් බේස් කරගෙන තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ගොඩක් නාට්‍යානුසාරයෙන් තමයි පොඩ්ඩක් මේ ගීතය ලියුවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම සමහරක් ගීත ලියලා තිනවා, ඒ ගීත ලියන ශෛලිය නෙමෙයි මේ ගීතයට මම පාදක කරගෙන තියෙන්නේ. මේක ගොඩක්ම අර නාට්‍යානුසාරයෙන් ලියපු ගීතයක්. මේ ගීතයේ ස්ටයිල් එක ගත්තොත් ඇත්තටම බ්ලූස් ජෑස් ඒ ස්ටයිල්ස් තමයි යූස් කරලා තිනේ. ගොඩක් ගිටාර්ස් ඔක්කොම ලයිව් ප්ලේ කරලා තිනවා. මම මේ ගිටාර්ස් ප්ලේ කරපු එක්කෙනාගේ නමත් මම මතක් කරන්න කැමති මේ ඩිහාන් කුලරත්න. සංගීත කරේ මමයි මගේ මිත්‍රෙක් වන ජීවන්ත හේවා බන්දු. අපේ සංගීත කණ්ඩායමක් තිබුණා පොප්පං කියලා, තමත් එක කරගෙන යනවා ඇත්තරම කිව්වොත්. ඒක යූටියුබ් එකේ
0: නමින් තමයි යූටියුබ් නාලිකාවේ මේ ගීත ඔක්කොම තියෙන්නේ.
1: ඒක පොඩි වෙනස් විදියකින් අපි මේක කරන්නේ. මොකද අපි ඇත්ත මොනවල් පෙන්නන්නේ නැහැ ඔඩියන්ස් එකට.
0: ස්ටාර් වෝස් වගේ මාස්ක් දාගෙන
1: ඉතින් ඒ වගේ කන්සෙප්ට් එකක් කරන වැඩක් ඒක ඇත්තරම කිව්වොත්.
0: ඉතින් මේ ගීතය ඇත්තටම ඉතින් SMS ගීතයක් නෙමෙයි, මේක BBC Asian chart එකට ගිය ගීතයක්. ඒක නම් පොඩක්
1: කියන්න. මේක 2019 වල මගේ මං නිවැරදි කිරීමකින් කවරේ බලන් ඉන්න කට්ටිය කවරේ නිවැරදි කිරීමක් කරනවා නම් කරන්න පුළුවන්. මම දැනුවත් මේක තමයි පස්වෙනියට ශ්‍රී ලාංකික සින්දුවක් විදියට BBC chart එකේ ප්ලේ වුණේ. ඊට කලින් ප්ලේ වෙලා තිබුණා භාතිය සන්තෝෂ්, චිත්‍රාල් සෝම්පාල, ජයශ්‍රී. මේක තමයි හතරවෙනි එක. and මේක දවසේම ප්ලේ වුණා චරිත අත්තලගේගේ ගීතයක්.
0: අත්තලගේගේ ගීතත් අපි මන්දාරමටත් තෝරගෙන තියෙනවා. ඉතින් බලමු. ඉතින් හැමදේම අහන්න මන්දාරමට එන්නුනේ. ඉතින් මේ ගීතයේ ශෛලිය ගැන ඔබ කිව්වා. ඉතින් අන්න ඔය වගේ ගීතයක් නිර්මාණය කළ තිනවා මේ දැන් මරදවා හිතන්න එපා. මේක තමයි ජනකගේ ගීත ශෛලිය කියලා ඔහු බොහෝ මේ සංගීතය ගැන හදාරපු හඬ ගැන හදාරපු ඒ ගන්න මේ වෝකල්ස් ට්‍රේනින් කරා කියලා හැමෝටම තියෙන භාෂාවෙන් කියනවනම්. ඉතින් ඒ වෝකල්ස් ට්‍රේනින් බාරව ඉන්නෙත් ජනක තමයි. ඒ ගැන පොඩ්ඩක් කියන්න, ඔබ කොහොමද සංගීතයට පිවිසෙන්නේ, ඒ පසුබිම හැදුනේ කොහොමද?
1: ඔව්, ගොඩක් කට්ටිය වගේ ඒලෙවල්ස් වලින් පස්සේ මම ඒලෙවල් කරන කාලේ ගොඩක් විවිධ සංගීත ශාලෙන් එක්ක ඉන්ස්පයර් වුණා. ගොඩක්ම රොක් මියුසික් පැත්තර තමයි මුලින්ම හිටියේ. ඊට පස්සේ ඒලෙවල්ස් වලින් පස්සේ මට දැනගන්න ලැබුණා ඉන්ද්‍රජාපලේනගේ වොයිස් ට්‍රේනින් පාඩමාලාවක් කරනවා කියලා. ඊට පස්සේ මම ඒකට ජොයින් වුණා. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර වොයිස් ට්‍රේනින් මම ඉන්ද්‍රජාපලේනගේ වොයිස් ට්‍රේනින්

0: මැරවා. ඊට පස්සේ වොයිස් ට්‍රේනින් ක්ලාස් එක ඉන්න ගමන්ම අපේ එතනට තව යාළුව හතර දෙනෙක් එක්ක අපි බෑන්ඩ් එකක් පටන් ගත්තා රිප්කෝඩ් කියලා. ඒකේ දැන් දැනට අපි ප්‍රසිද්ධ පුද්ගලයෝ විතර බැලුවොත් රවි රොයිස්ටර් කියලා ඉන්න කෙනා තම අපේ ඩ්‍රම්ස් ප්ලේ කරේ දවසට. ඉතින් ඒක අපි කාලයක් තිස්සේ කරගෙන ගියා. එතකොට වොයිස් ට්‍රේනින් ගත්තොත් ඉතින් අවුරුදු දෙකක් විතර මම වොයිස් ට්‍රේනින් චාප්ලිනගේ ගාව හදාරලා තිනවා. ඊට පස්සේ අපි බෑන්ඩ් එක කරන කාලේ අපි ස්වයං අධ්‍යයනයන් කරලා ඒ ගැන තව දුරටත් හොයලා තව දේවල් අපි දැනුමක් අපිට සපයා ගන්න පුළුවන් වුණා ඒ කණ්ඩායමක් විදියට ෂෙයා කරන ගමන්.
1: ඉතින් ඔන්නඔහොම ඇසූ පිරූ තැන් ඇති පරිචයක් තියෙන කෙනෙක් තමයි අපි මේ සංගීත අධීක්ෂණ කමිටුවේ එහෙම නැත්තම් ඒ කට්ටුවේ ඉන්නේ මේ මන්දාරම වැඩසටහනේ. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඒ තමයි දයන් පෙරේරා. දයන් පෙරේරා කියන්නේ දයන් අපි කියමු දයන් රංගන කිව්වම ලස්සනයි නම. ඉතින් ඔහු මේ මන්දාරමේ ගීත පිළිබඳව බොහොම අවධානයෙන් ඉන්නේ. ඒ වගේම ඔහු වාදකෙක්, ඉන්ස්ට්‍රුමෙන්ටලිස්ට් කෙනෙක්, ඒ කියන්නේ ගිටාර් වාදකෙක්. ඉතින් ඔහු ගැන ඔහුගෙන් අහලා බලමු ඔහු කොහොමද ගිටාර් වාදනයට පිවිසුනේ. ඒ වගේම ඔහුගේ තැන, දැන් ඔහු ඉන්න තැන මේ සංගීත ක්ෂේත්‍රයේ ගත්තහම.
2: ගොඩක් සන්තෝෂයි අයියේ මෙතෙන්ට සම්බන්ධ වුණ එක ගැන, විශේෂයෙන්ම මෙතෙන්ටයි මේ මන්දාරම වැඩසටහනටත් එක්ක. මම සංගීතය පටන් ගත්තේ ඇත්තටම මම ලංකාවේ සාමාන්‍ය පෙළ කරන කාලේ තමයි. එතනින් පටන් ගත්ත ඒ කාලෙම මට
1: ඔකෙලෙම ගිටාරේ පුරුදු වෙන්න තමයි ගියේ.
2: මම යාළුවෙක් එක්ක ගියේ. එයාගේ තනියට මම ගියේ ඇත්තටම.
1: ඒක අවුරුදු 5ක් පුරුදු වුණා එක දිගට නේ.
2: මම මාස 3කින් විතර ඇත්තටම ට්‍රේන් කළා. 3 වෙනි මාසේ මම රිද්ම් ගිටාර් වාදකෙක් විදියට ප්ලේ කළා ප්‍රින්ස් සුදී ප්‍රියන්තගේ ෂෝ දෙකක්.
1: ඒක තමයි පළවෙනි ප්‍රසිද්ධ
2: දිගටම කරගෙන ගියා. ඊට පස්සේ අපේම කියලා වෙනම සංගීත කණ්ඩායමක් පටන් අරගෙන
1: සංගීත කණ්ඩායමේ නම
2: ඉස්සෙල්ලා මාරුති කියලා, ඊට පස්සේ අපි කළා මෙලෝඩියස් කියලා. අද ලංකාවේ ගොඩක් ඉහළ තැන්වල ඉන්න ජනප්‍රිය වාදකයෝ ගායකයෝ ගොඩක් අපිත් එක්ක එකට අපිත් එක්ක පටන් ගත්ත කට්ටිය ඉන්නවා.
1: ඒ කට්ටියගේ නම් කීපයක් කියන්නේ, ඒ කට්ටිය සමහර විට අහගෙන ඇති, අපිට පස්සේ අහන්න දෙන්නත් පුළුවන්. ඉතින් සත්සර රාවය සජීවීව අහන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් හෙට ඉඳගෙන මේ පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ අහන්නත් පුළුවන්.
2: දැන්ට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ලීඩ් ගිටාර් වාදකයෙක් තමයි බුද්ධික පෙරේරා. එයයි මමයි තමයි ඇත්තටම මියුසික් පටන් ගත්තේ එකට.
1: අපි දැන් තනියට ගියේ එයා
2: එක. නෑ වෙන්නේ කියලා. ඊට පස්සේ ෂේන් සිං, යා තම අපිත් එක්ක ඒතර වෙස්ටර්න් සිං කලේ. ඊට පස්සේ ෆ්ලෑෂ් බෑක් ඔක්ටපැඩ් වාදකයා හිටියපු එක්කෙන නාලක කලමුල්ල. ඇත්තටම මම තමයි ආව ඉස්සෙල්ලම ගෙනාවේ පැඩ් වාදකෙක් විදියට. ඊට පස්සේ දැන් දැනට ෆ්ලෑෂ් බෑක් වාදනයක නිරෝෂන් ඩ්‍රම්ස් වාදකයා. ඊට පස්සේ ඒ වගේ ඉන්නවා තවත් කීප කට්ටියක්ම ලංකාවේ ගොඩක් තැන්වල ඉන්න.
1: ඔන්නොහොම තමයි, ඔන්නොහොම වාදකෙක් තමයි, අපි ගායකයෙක් ඉන්නවා, ඒක වාදකෙක් ඉන්නවා, තව කෙනෙක් ඉන්නවා, එයා ගැන පස්සේ කියමු. එයා ගැන හැමෝම දන්නවා. ඉතින් ওই විදිහට තමයි මේ මන්දාරමට සම්බන්ධ වෙන්නේ මේ සංගීත අධීක්ෂණයෙන් දායක වෙන පිරිස. අපි ඉතින් ටිකක් කතා කර නිසා අහලා ඉමු ගීතයක්. අර ටිකක් රාල්හාමි වගේ ඒකට සමාන ගීතයක් බලමු.

0: ගීතවතුනේ ප්‍රදීපා ධර්මදාසි අපි කතා කරගෙන හිටිය ප්‍රදීපා ධර්මදාසයන් නන්දා මාලිනිය තරමටම මෙවැනි යම් කිසි තරමකට විරෝධාකල්ප ගීතත් සමග බොහෝ ඉදිරියට එන්නට තිබුණා. නමුත් ඉතින් විවිධ බලපෑම් හේතුවෙන් ඇයගෙන් ඒ ලැබිය යුතු දේ සංගීත ක්ෂේත්‍රයට ලැබුණේ නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම. ඉතින් ඔබත් එකඟ වෙනවා ඇති ඒකට. සමහරවිට ප්‍රදීපාගේ ගීත අසලා ප්‍රිය කරලා තිබුණා නම් මේ ගීත බිහිවුණු කාලේ, ඉතින් අපේ කාලේ ගීත, අපි බොහොම නව යෞවනයේ හිටිය කාලේ අහපු ගීත. දයන් තමයි ඉස්සරින් කතා කරේ. දයන්ගේ මං එනවා ගයාන්ට. ගයන් කිව්වහම ගයන් රත්නසිරි කියලා තමයි කවුරුත් අඳුරන්නේ. ඉතින් අපේ මන්දාරමේ හඬ පෞරුෂයක්, මන්දාරම ගීත ප්‍රසංගේ හඬ පෞරුෂයක් අයිබෝන් කියලා පිළිගන්නවා ගයන් මල්ලි ඔබවත්.
1: අයිබෝන් ස්වරංගයි.
0: හරි, ඉතින් ඔබ කොහොමද මන්දාරමට සම්බන්ධ වුණේ?
1: මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කිරීම සම්බන්ධව. මන්දාරමට සම්බන්ධ වුණේ මං හිතන්නේ මට ඉන්විටේෂන් එක ආවේ මුලින්ම කවීකින්. මං හිතන්නේ කවී අවුරුද්දකට කලින් මං හිතන්නේ අවුරුදු උත්සවයකට ගොඩ හම්බෙලා මට ගොහ මේ පැදුරු පාටියක් කරන කතාවක්. මම ඊට පස්සේ යාර මාදරේ කරගන්න හම්බුනේ ඒ අවුරුද්දේ. ඊට පස්සේ දැන් මේ අන්තිමට තිබ්බ අවුරුදු උත්සවය හම්බෙලා මටයි මගේ වයිෆ්ටයි කතා කරලා පුළුවන් දැහුව සින්දු කියන්නේ මේම පැදුරු පාටියක් කියලා තමයි ඒත් කිව්වේ. එනවාට අපි හිතන් හිටියේ නෑ ඇත්තට මේ තරම් මේක ටිකක් ලාර්ජ් ස්කේල් එකේ වැඩක් කියලා.
0: ඒක තමයි සාමාන්‍ය වැඩ පටන් ගන්නකොට පොඩියට පටන් ගන්නවා. ඊට පස්සේ ඒ එන පිරිස කැපවීම එක්ක බොහොම මේක අතුපතර විහිදිලා යනවා. ඇත්තටම ඉතින් මේ වැඩසටහන කෙරෙන්නේ ධනෙදින් ශ්‍රී ලංකීය සමාජයේ, නැත්නම් ධනෙදින් ශ්‍රී ලංකා සොසයිටියේ අනුග්‍රහයෙන්. ඉතින් එහි මේ වාර්ෂිකව එන අංගයක් විදිහට තමයි, මෙවර අලුතෙන් එකතු වෙන අංගයක් විදිහට තමයි ඒ වැඩසටහන එකතු වෙන්නේ. ඉතින් ওই අවුරුදු, ඔබ කියන අවුරුදු උත්සවයත් සංවිධානය වුණේ ඒ ධනෙදින් ශ්‍රී ලංකීය සංගමය මගින්. කියාගෙන යන්න.
1: ඇත්තටම කවිටත් ස්තුතියක් දෙන ගමන් මම හිතන්නේ අපේ ධනෙදින්

0: ශ්‍රී ලංකන් සොසයිටි එකට අපි ස්තුතියන්ත වෙනවා මේ වගේ දේවල් අපිට ගේනවට. මම හිතන්නේ මොකද අපි මේ නවසීලන්තේ
1: ප්‍රවාසීව ඉන්නේ.
0: ඔව්. නවසීලන්තේ කොනක ජීවත් වෙන අපි මම හිතන්නේ අපිට
1: ලෝකෙත් අන්තයක
0: ලෝකේ කාන්තේක
1: නවසීලන්තේ අන්තේක
0: කිසිම ගායකයෙක්වත් මම හිතන්නේ මේ පැත්තට එන්නේ නැහැ. අපිට මියුසික් ෂෝ එකක්වත් කිසිම දෙයක් බලන්න හම්බෙන්නේ නැහැ. අපි යන්න ඕන වෙන තැන් වලට.
1: නවසීලන්තේ තාමත් මෙහෙට එන්නේ නැහැ.
0: එන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද මම හිතන්නේ තාමත් මේ ලොකු වැඩක් තමයි මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එක කියලා මම හිතනවා.
1: ඉතින් ඔබට කොහොමද දැන් ඔබ මේකට සම්බන්ධ වුණා? ඔබ ගීත කියනවා, ප්‍රිය සාදවල ගීත කියනවා, එවාගේ ගායනවා. ගීත කියනවනේ, ගීත ගායනවනේ. ඉතින් නමුත් දැන් මෙතන සම්බන්ධ වුණාට පස්සේ මේක ටිකක් අමුතුම විදිහට යනවා කියලා තමයි තේරෙන්නේ නේද? ගායකයෝ දැන් ගායකෙක් විදිහට ඔබ
0: ඔය ඇත්තටම මේ ඇත්තම කියනවා නම් අර මේක පටන් ගන්න කොට තිබ්බට වඩා ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියලා මටම තේරෙනවා.
1: ඒ කියන්නේ යම් දෙයක් ඉගෙන ගත්තා මේක.
0: අනිවාර්යෙන්ම මම ඇත්තටම වයිෆ්ටත් ඔය කිව්වා. ඒ කියන්නේ මටම තේරෙනවා අර අපි කරපු වොයිස් ට්‍රේනින් ඒ
1: වටිනාකම
0: සම්බන්ධ වුණා. ඔචනක
1: සම්බන්ධ වුණා.
0: ස්තුතියන් දෙන්න ඕන අපිට.
1: ඔචනක පෙරේරාට
0: අනිවාර්යෙන්.
1: ඒ සංගීත අධීක්ෂක නැත්නම් ඒ කුලකේ ප්‍රධානත්වයේ දරන
0: අනිවාර්යයෙන්.
1: එතකොට ඉතින් ඒ වගේම මේකට කවීගෙන් ලැබෙන සහයත් අනගි
0: අනිවාර්යෙන්. මොකද ෆුල් ටයිම් ජොබ් එකක් කරගෙන බබෙකුත් ඉන්නවා. ඉතින් මන් දන්නේ කොහොම මේක මැනේජ් කරනවද කියලා.
1: මං හිතන්නේ විශේෂ ස්තුතියක් හිමිය විය යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඒ පුංචි දියණිය. මොකද ඊයේ රෑත් එකයි මේ ගැන සාකච්ඡා කළ යනකොට දරුවා ඔඩක්කුවේ නිදාගෙන ඉඳිද්දි ඉතින් ඇයට විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ.
0: නැත්නම් ඩැවිල් ඉන්නවා මං හිතන්නේ.
1: ඇය පුදුම සහයක් මෙයට ලබා දෙනවා නොදැනි. කිසිම කරදරයක් නොකර මේ බැරෑරුම් දේවල් සාකච්ඡා කරනකොට. ඉතින් හරිම වාසනාවන්ත දියණියක්. ඉතින් අපිට මේ වැඩසටහනටත් ඉතින් ඇයගේ ආශිර්වාදයක් ලැබෙනවා. කවි කියන්නේ කවින්ද විජේනායක එකතාව කියනවා නම් ඉතින් ආචාර්ය කවින්ද විජේනායක. ඉතින් අපි දෙන්න හමුවන්නේ මේ ඔටාගෝ විදු පියසේ දෙදෙනාම ඉතින් ආචාර්ය උපාධිය හදාරන කොට. ඉතින් ඊට පසුව ඔහු ගණේදීන් ශ්‍රී ලංකී සංගමේ උපලේකම් බවට පත් වෙනවා. ඉතින් එහෙම පත් වෙලා ඊට පත් වෙන්නේ ඉස්සරින් පළමුව අපි දෙදෙනාත් තවත් එවකට හිටිය නැගණියකුත් කුලණි විජේබාහු, ආචාර්ය කුලණි විජේබාහු අපගේ සමකාලීනයේ ඔටාගෝවේ එක්ව ප්‍රේමයේ නමින් අතිසුන්දර වූ ප්‍රසංගයක් කරනවා. ඉතින් ඒ ප්‍රේමයේ නම් එකේ තවත් පැතිකඩක් එතනින් ලබාගත් අත්දැකීම් සමග මෙවර මේ පැදුරක් විදිහට පටන්ගෙන දැන් ඉතාමත්ම විශිෂ්ට අන්දමින් සංවිධානය වෙලා ඉතාමත් සුමියුරුම අත්දැකීමක් අර ගයන් මල්ලි කිව්වා වගේ මේ ඩනේඩින් වලට ගායකයෝ හැමෙන්නේ. නමුත් ඒ හා සමාන තත්වයකට යන අත්දැකීමක් ලබා දෙන්නට ඇප කැපෙවි කටයුතු කරනවා කවින්ද. ඉතින් ඔබට මේ ගැන යමක් කියන්න ඇති. කොහොමද මේ කට්ටිය හැන්ඩල් කරගන්නේ? එහෙම නැත්නම් මේ කට්ටිය කලමනාකරණය කරගන්නේ? මොකද 30කට අධිකයි පිරිස. ඔහු තමයි එහි මූලික භූමිකාව සුක්කානම දරන්නේ.
2: සුබ සන්ධ්‍යාවක් සුරංගයි. මේ කියන්නේ ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ මේ ආරාධනාවට. ඒත් එක්කම මරතාවන් මතකයි අපි මේ වගේම එකක් කරා ප්‍රේමී නම්. ඒ ජවනිකාව පටන් ගන්න
1: කලින් අවුරුදු දෙකකට කලින්.
2: එතකොට ඒත් එක්කම සුබ සන්ධ්‍යාවක් කියලා කියන මේ හැමෝට අහගෙන හැමෝටමයි මෙතනට සපගෙන හැමෝටමයි මං කියන්න ඕනේ. මෙහෙමයි දැන් ඇත්තටම අයා හොඳ මූණ වරක් ගත්ත සුරංගයි. මේ කියන්නේ හොඳ අරමුමක් ගත්ත මේ සාකච්ඡාවට. මේකෙදී අපි අපේ මේ කියන්නේ අර පැදුර කියන ඩියා එක ඔක ආවෙත් ඕක ජනිත වුණේ මේ ඕක අපි කමිටියකට DSLS කමිටියකට ඇත්තට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ඒ ඒ ඒ දාපු ඩියා එක අද සංවිධානය කරන්න අවශ්‍ය ආශිර්වාදයයි ඒ හම්බුණ මේ අවසරයත් එක්ක ඒ සපෝට් එක නොඅඩු හම්බුණා. ඉතින්

0: ඕකෙදි මේන්ම විෂන් එක එකනි විෂන් එක මිෂන් එක දෙකම කිව්වොත් එහෙම මේකේ ඇත්තටම ගෝල් එක තිබ්බේ මේ අපේ මේ ඩයිනින් වගේ ටවුන් එකක හැංගිලා ඉන්න ටැලන්ට්ස් හැංගිලා තියෙන ඒ ඔක්කොම හැකියාවන් එළියට ගන්න මොකද ඒක කොච්චර සාර්ථකද කිව්වොත් ඒ කියන්නේ ඇත්තටම මට අපි දැන් දැක්කා අපි දැන් අපි හැමදාම ඉවෙන්ට්ස් තියදි මෙහි අපි දකින්න දෙයක් තමයි ක්‍රිස්මස් ඉවෙන්ට් එක අවුරුදු උත්සවයේ ඒ හැම තැනකම අර කැරියෝකේ සංගීතයත් එක්ක ඇවිල්ලා ඉන්න වොයිසස් තියෙනවා හඬවල්
1: ඒ හඬවල් තමයි ඔබ ඒවා දකින්නට හිමිහිට ඒවා අල්ලගෙන හිත ඇතුලේ ලියා ගන්න ඉතින් ගායන රත්නසිරි කියන්නේත් එහෙම වොයිස් එකක් අපි දෙන්න කතා කරනකොට කිව්වේ අහවලාව මේ සින්දුවට ගන්න ඕනේ කියලා
0: ඇත්ත එතකොට දැන් ඒකත් එක්ක දැන් ඒ එතන ඒ ඒ ඒ ඒ ඒ ඒ හැකියාවන් දකිද්දී හිතෙන් අර මොකද හැමදාම තිබ්බේ ඒම් එක තමයි මේ කට්ටිය කොහොමද එක ප්ලැට්ෆෝම් එකකට
1: ගේන්නේ
0: එක වේදිකාවකට කොහොමද මේක අරන් ඉන්නේ කියලා ඉතින් ඕකත් එක්ක තමයි අපිට මේ ඔය ආරම්භය පටන් ගත්තේ ඒ ආරම්භයත් එක්ක සුරංග කිව්වා වගේ දැන් මෙතන 30කට අධික පිරිසක් ඉන්නවා දැනටම සපෝට් කරන ඒ වගේම අපි දැන් මේක ඇත්තටම පොඩක් විතර
1: කියන්නේ සක්‍රියව සහභාගී වෙලා ඉන්නවා
0: ප්‍රසංගයට
1: ඊට අමතරව තව ඉන්න අපි
0: ප්‍රොඩක්ෂන් ටීම් එක
1: පුළුවන් තරම් නම් කියන්න බලන අපි එදාට සියලු දෙනාටම ස්තුතියක් ලැබලා දෙනවා
0: ඒ කියන්නේ මේක තනිකර නිෂ්පාදේ පිටිපස්සේ
1: අද නම් කියුවේ නැහැ කියලා කවුරුත් තරහ වෙන්න එපා
0: මේ නෑ ඒ කියන්නේ ඒකත් එක ඒ 30ත් එක ඒක ඕකට අපි අර ඔඩිෂන්ස් කියලා අපි ගෙනාව එක ඔඩිෂන් එකක් වුණේ මේ හැමදාම තිබ්බේ.
1: ඒක ඇත්තටම මොන ගීතයද කාටද දෙන්නේ කියලා බලන්න තමයි.
0: මොකද ඇත්තටම අපිට කිසිම මොකද අපේ මේන්ම අප්‍රෝච් එකුණේ එතන උත්තර අර පිවිසුමුනේ හැමෝටම chance එකක් දෙන එක.
1: එතන පැමිණි සියලු දෙනාම අද ගීත කියනවා.
0: ගීත කියනවා. හැමෝම ගීත කියනවා. ඒ වගේම තමයි
1: ඒකේ සහභාගීත්වයේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්.
1: නමුත් මේ අපේ අවසානේ නෙමෙයි මේ ආරම්භමක් පමණයි.
0: එතන මේකට අපි ඇත්තටම හිතුවට වඩා 21 දෙනෙක් රයිස්ලා තිබ්බා ඊට පස්සේ අපි ඒකට අපි ඔඩිෂන් එකක් කියලා කන්සෙප්ට් එක ගෙනල්ලා ඒකෙදී ඔය කවුද අපේ දයන අයියා ඊට පස්සේ ජනක මගේ අලුවා ඒ කට්ටියත් එක්ක ඊට පස්සේ තව එක නමක් මතක් කරන සදින්ක මේ විශාරද සදින්ක සිතුලි ඒ කට්ටිය සහභාගී වෙලා අපි ඇත්තටම වොයිස් ඇසෙස්මන්ට් එකක් කරේ අපේ තිබ්බ පිටිපස්සේ සුරංගයි මමයි හදපු සින්දු ස්ක්‍රිප්ට් එකේ අර හරියට වේදිකා නාට්‍ය එක චරිත දෙනවා වගේ මේ සින්දුවට ගැලපෙන හඬේ කොහමද අපි තෝරන්නේ
1: අර මම කියවන දැන් මේක ආරම්භමක් මේ පමණයි මෙතන අවසානයක් එන්නේ නැහැ ඉතින් ඒකට බොහොම අපිට මේ උදව් කරන ඒ සපෝට් කරන කෙනෙක් තමයි දයන් රංගන හැමතිස්සෙම කියන්නේ මේක මෙතනින් නවතින්න බෑ කියන එක එන්නේ කතාව ඔයාගෙම තමයි අහන්න ඕනේ
2: ඔයයි මොකද මේ වැඩේ මම කාවින්ගේක මුලින්ම කතා කළේ මාස ගානකට කලින් මේක මම ඉතින් මුලින්ම කතා කරනකොට මට හිතුණා මේක ටිකක් වෙනස් විදියක වැඩක් අර අපි කැමති තාලේ වැඩක් කියලා ඉතින් ඒක හින්දම තමයි බැලු මේක මම දැන් මේ යන වැඩෙත් එක මම දිගටම ඉන්නකොට මම දැක්කා මේක මෙතනින් නතර කරන එක අපරාධයක් මේක ඉතනින් එහාට ගිනි මම කාවින්ගට කතා කරලා කිව්වා මම දන්න අපිට තව අපිට මේකට අනුග්‍රහය දෙන්න පුළුවන් දන්නයි එළියේ ඉන්නවා කියන්නේ ඩනිඩින් එළියේ අපි ඒගොල්ලන්ටත් කතා කරලා මේක ඩනිඩින් වලින් එළියට අරයි යමු මේ ප්ලැට්ෆෝම් එක අනිත් ටවුන් වලටත් කියන නවසීලන්තයේ පුරාවට මේක කරන්න පුළුවන්
1: දෙයක් හරි බැරි වැඩක් නෙමෙයි මේක
2: නෑ ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් ඉතින් ඒක වගේ ටාගට් ඒකයි මම ඇත්තටම කැමැති ඉතින් මීට වැඩිය තවත් හොඳට මේක දියුණු කරලා ඉස්සරහට ලොකු කාලයකට නෙමෙයි තව පොටි කාලයක් ඇතුළත දෙවනි ස්ටෙප් එකට අපි යන එක තමයි මේ බලාපොරොත්තු
1: වෙනවා මෙවැනි ශක්තියින් අපි සමග එකතු වෙලා ඉන්න එක ගැන අපිට තියෙන්නේ බොහොම ආඩම්බරයක් ඉතින් ගාන්මල් අවස්ථාවක් ලැබුණොත් එහෙම රටවට යන සංගීත ප්‍රසංගයත් එක්ක කැමතිද
3: එහෙම වුණොත් අනිවාර්යෙන් යමු
1: දැන් ඔය බොහොම ප්‍රිය කරන දයාන් විතරණගේ ගීතවලට නේද ඉතින් අපේ හඬ පෞරුෂයක් නිසා මේ පොඩි ගීත කණ්ඩයක් කියමු දයන් විතරණයන්ගේ
3: හරි පොඩි කැලක් කියන්න
1: දැන් මේ මීට මාසයකට කලින් හිටපු ගයන් නෙමෙයි දැන් වෙන ගයන් කෙනෙක් ඔහුම කියනවා වගේ
3: ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා වෙලෙයි

මම සිතේ ඉතින් වැස්ස ගැනත් දෙමිත්තක් තිබුණා බලමු වැස්ස ගැන ගීතයක් වෙලාව පස්වර හත පසු විනාඩි 31යි මම ඔබ එක්ක සිටින්නේ ඔටෝග ඇක්සස් රේඩියෝ FM 105.4 ඔබට ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගායි

0: වැස්ස කියන්නේ අපිට ආශිර්වාදයක්. ඇත්තටම ඉතින් අසනීය වැසි, අසේනීය වැසි ලෙසින් අපිට ලැබෙනවා. මොකද මේ කරන ක්‍රියාවලිය බොහොම සත්භාවයෙන් කරන ක්‍රියාවලියක්. මේ සාසනීය වැසි කියන්නේ හදිසියෙම කඩා හැලෙන වැසි, අසේනීය වැසි කියන්නේ සමන් පිච්ච මල් වැසි. ඉතින් අසනීය වැසි, අසේනීය වැසි බවට පත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. වහින්න තියෙනවා නම් හදිසියවත් එදාට. ඉතින් මේ මන්දාරම ප්‍රසංගයේ නර්තන අංග කීපයක් තියෙනවා. ඒ හා ගීත හා සබැඳුණු. ඉතින් මේ සියලු නර්තනාංගයන් කළමනා කරන්නේ අපේ මේ ප්‍රසංගයේ පළමුවම මේ ගැන කතිකා කරපු, දැනට අපි මේ ප්‍රසංගය අධීක්ෂණය කරන තිදෙනාගෙන් කෙනෙක්. ඒ තමයි කවින්ද විජයනායක, වගේම කෞෂි කොඩිකාර. ඉතින් ආයුබෝවන් කියලා ඔබවත් පිළිගන්නවා කෞෂි නංගි. ඉතින් කොහොමද දැන් නර්තන සූදානම සංගීත ප්‍රසංගේ?
1: සුබ සන්ධ්‍යාවක් සුරංගයේ අයියටත්, මේ වැඩසටහනට සවන් දෙන සියලු දෙනාටම. ඉතින් නර්තනය ගැන කතා කරන්න කලින් මා හිතන්නේ මේ මන්දාරම ගැන පොඩ්ඩක් කියමු අපි. ඉතින් මා හිතන්නේ මේ මන්දාරමේ ඇත්තටම මේ අයිඩියා එක මුලින්ම ගේන්නේ කවින්ද. මං හරිනම් කියන්නේ, ඒක වැරදි නම් කියන්න. මේ මොකද
0: තමයි මේ නම යෝජනා වෙන්නේ තොහුවට?
1: ඔව්, ඒකase මොකද කවින්දගේ ලොකු හීනයක් ආසාවක් තිබ්බා. මේ ගොඩක් අකැඩමි දනිදීන් නගරේ සියලු දෙනාම, සෑම දෙනාම එකතු කරගෙන මේ මියුසිකල් ඉවෙන්ට් එකක් කියන එක කරන්න. මේ ඇත්තටම මේක කලින් සිදු වෙලා තිබුණේ නෑ. මේක මම හිතන්නේ ප්‍රථම වතාවට මෙතන සිදු වෙන්නේ. ඉතින් එතකොට එකෙන් තමයි මේ කොන්සෙප්ට් එක, මන්දාරම කියන කොන්සෙප්ට් එක බිල්ඩ් අප් වෙන්නේ. සුරංග අයියා

0: කවින්ට සහ මම කියන තුන් දෙනාගෙන්. හැබැයි දැන් වෙනකොට මේක ඇත්තටම ලොකු කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඊටමත් ලස්සන විදියට පුහුණු වීම වෙනවා. ඉතින් නර්තනයේ පැත්තෙන් කතා කරොත් එහෙම ඇත්තටම මේ මන්දාරම් කියන එකේ මේන් ෆෝකස් එක ඇත්තටම අපි දීලා තියෙන්නේ ගායකයන්ට සහ ගායිකාවන්ට.
1: ඔව්. අපිට ප්‍රේමේ නම් එකේ අපි දෘශ්‍ය මූලිකත්වයක් දුන්නා මෙහි ශ්‍රව්‍ය මූලිකත්වයක් තමයි දීලා තියෙන්නේ.
0: ඔව්. ඉතින් ඒගොල්ලොන්ගේ ඇත්තටම ඒගොල්ලොන්ට වේදිකාවක් සකසලා දෙන එක තමයි මේකේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් ඒක තවත් ලස්සන කරන්න තමයි ඇත්තටම අපි මේ නර්තනය යොදාගන්නේ. ඉතින් නර්තන අපේ නර්තන කණ්ඩායම ගැන කතා කරොත් එතන මම හිතන්නේ 5-6 දෙනෙක් ඉන්නවා දැන්ටමත්.
1: ඉතාම දක්ෂ ලෙස විශේෂ මුඩ රට නැටුම් හදාරපු
0: නර්තන
1: ශිල්පිනියන්. නර්තන ශිල්පිනියන්. ඉතින් බොහොම ලස්සන මේ ගීතයට අනුව මැවෙන නර්තන රටාත් ඔබට එදාට බලන්නට පුළුවන් වේවි.
0: ඔව් මම ඇත්තටම ඒගොල්ලොන්ව නම් වශයෙන් සඳහන් කරන්න කැමති. මුලින්ම තිලෝමලියනගේ, එතකොට හන්සිගම්මගේ, දිල්කිණී වගආරච්චි, භාග්‍ය ජයවික්‍රම සහ මින්දුලි හේරත්.
1: මින්දුලි හේරත්.
0: ඔව් ඒ කීප දෙනා තමයි නර්තනයෙන් ඇත්තටම දායක වෙන්නේ. එතන මම විශේෂ ස්තුතියක් දෙන්න කැමති තිලෝමලියනගේ, අපේ තිලෝමා අක්කට. එයා ගොඩාක් මේකට ලොකු සහයෝගයක් දක්වනවා.
1: ඇත්තටම ඇය නිමියම යෝග්‍යතාවෙනුත් නැති වෙලාවක තමයි මේ
0: ඉතාම කාර්ය බහුල
1: වෙලාවක
0: ඒකගේ වැඩ අස්සේ තමයි ඇත්තටම මේකට යා වෙලාව
1: සම්බන්ධ වෙන්නේ.
0: ඔව් කැප වෙන්නේ. ඉතින් ඒ වගේම හන්සි ගමගේ හන්සි අක්කවත් මතක් කරන්න ඕනේ.
1: ඇය ඉතාම කාර්ය බහුලත්වයෙන් ඉන්න මවක්, ගෘහණියක්, ඒ වගේම තමන්ගේ රාජකාරී කටයුතු කරමින් තමයි මෙතෙන්ට මේ සහභාගීත්වය අපිට ලබා දෙන්නේ
0: අනිවාර්යයෙන්ම.
1: ඔව් ඉතින් එහෙමයි. කවින්දර තියෙන මේ මන්දාරම නම ගැන
2: අනිවාර්යයෙන්
1: මොකක්ද කියන්න, පොඩි වැරදීමක් වුණා. මන්දාරම නම ඔය ඔබ කතා කරා වෙනත් කෙනෙකු සමග පියා ගැන ඔබගේ මුවින් මහම්.
2: මන්දාරම නම ඇත්තටම ඔය අපි දැන් ඔය
1: ඔබ නම් බර ගානක් මටත් එව්වා.
2: මම හිතන්නේ නමක් නම් 25 කෝතියක් එව්වා. ඒ නම් 25 තියටත් අමතරව එක නමක් ආවා. ඒක විශේෂ පුද්ගලයෙක්ගේ මේකේ පිටිපස්සින් මේ වැඩේ පිටිපස්සින් ඇත්තටම මේ ඔක්කොම අපි කිව්වොත් ඉංග්‍රීසියෙන් කිව්ව ඩෙකරේෂන්ස්.
1: කලා අධ්‍යක්ෂණයෙන් ගායක වෙන්නේ
2: ඇය චන්දිමා දස්කොන්. මේ අක්කා චන්දිමා අක්කා තමයි ඔය මන්දාරමේ නමේ ඇත්තටම ගෙනාවේ. දැන් ඒ නමම
1: ඒක බ්‍රෑන්ඩ් එකක් වෙලා
2: බ්‍රෑන්ඩ් එක
1: නම ඒකට
2: ඒක
1: බ්‍රෑන්ඩ් එකක් වෙලා. අනිත් එක දැන් අපි මේකේ මූලික සාකච්ඡාවක් යන් ගියේ මේ හරියටම මේ මන්දාරම් අඳුර එනකොට. මන්දාරම් අඳුර මෝදු වෙන වෙලාවක එදා කවදාවත් නැතුව විදුලිය විසන්දවීමකුත් උනාට දෙඩි නගරේ. ඉතින් අපි මේ ඉටිපන්දන් එළියෙන් තමයි මේ ගැන පළමු සාකච්ඡාව කළේ.
2: ඒකේ ෆොටෝ තියෙනවා, ඒ ෆොටෝස් එළියට එයි.
1: ඔව් ඊළඟට අපි ගීතයකට යනවා. නැවතත් අපේ සංගීත අධීක්ෂක තැන්පත් ජනක පෙරේරා විසින් නිර්මිත ගීතයක්. ඒකේ නම වෙඩි උණ්ඩේ. ගීතය ගැන කියලා ගීතය අහමු. එතකොට මම හිතන්නේ ගීතේ රස වැඩි වෙයි.
3: මේ ගීතයයි අපේ ස්ටුඩියෝ එකට ඒ දවස්වල බැලුවත් එයා නවක ගායකෙක් විදියට, එයා කලෙලි බහින ගමන් හිටපු ගායකෙක් දුමින්දු කියලා. එයා මේ ගීතය අරන් ආවා. එයා ඇත්තටම මේ ගීතේ මැලඩි එක එයා දාලා තිබුණේ. ඊට අමතරව එයා පළවෙනි වර්ස් එකත් ලියලා තිබුණේ. එතකොට එයාට සාමාන්‍යයෙන් එයාගේ ඔළුවේ තිබුණු දේ තමයි එයාගේ ඇත්ත කතා පාදක කරගෙන එයාගේ කලින් හිට පෙම්මතිය තවත් පුද්ගලයක සම්බන්ධයක් ඇති කරගත්ත දෙයක් ගැන තමයි ගීතේ ලියන්න පටන් අරන් තිබුණේ. ඊට පස්සේ ඇතරම පොඩ්ඩක් මානසිකව වැටලා එයා සුයිසයිඩ් කරගන්නවා වගේ තැනක තමයි හිටියේ මේ ගීතය අරන්ගෙන කොට. ඊට පස්සේ මම ඒ දවසලදී මම පොඩ්ඩක් අර යන විදියට පොඩ්ඩක් වෙනස් විදියට ලියන්න ගොඩක් කලාට කැමතියි. ඉතින් මං කිව්වා ආ සුයිසයිඩ් කරගන්න ඕනේ නැහැ. අපි අර එයාට හපුවිච්ච අනිත් එක්කෙනාව මරලා ඒ විදියට සින්දු ඉවර කරමු කියලා. ඉතින් ඒ වගේ විදියකට තමයි සින්දු ලියලා තියෙන්නේ. ඒකෙත් ගිටාර් වාදනයෙන් ඩිහාන් කුලරත්න අර කලින් සම්බන්ධ වෙච්ච එක නම තමයි සංගීතය මගේ මිත්‍රයා ජීවන්ත හේවබන්දු.

0: මම සෙකන්ඩ් වර්ස් එක ඇතුළේ ඩෝස් එකයි
1: ගීත රචනයෙන් දායක වුණා. ඉතින් ඒක තමයි ගීතයට නම දුන්නේ වෙඩි උණ්ඩය කියලා. කාලයත් ගත වෙගෙන යනවා. කෙමෙන් වෙලාව හතපසෙ විනාඩි 41යි. මේ ඔබ එක්ක සිටින්නේ ඔටංගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරණව මියුරු ගීතාවලිය සමගයි.

0: ඔන්නම තමයි ඉතින් වෙඩියුන්ඩය කියන ගීතේ තියෙන YouTube එකේ තියෙන ඉතින් අහන්න පුළුවන් ඔබට මේකත් අර ජෑස් ශෛලියේ ගීතයක්
1: නේද පොඩක් rock style එකක්
0: rock style ඔව් ඉතින් ඊළඟට අපි
1: පොඩි වැරදි කිරීමක් කරන්න ඕනේ අර සංගීත අධ්‍යක්ෂණය කියන එක මම හිතන්නේ ටයිටල් එක පොඩ්ඩක් මෙතනට වැරදි අපි එක හඬ අධ්‍යක්ෂණය
0: කිව්වා සංගීත අධ්‍යක්ෂණය කිව්වම මේ ගීතයක් අධ්‍යක්ෂණය කරන අපි ඔතන ඇත්තටම දැන්
1: හඬ අධ්‍යක්ෂණය කිරීමක් වගේ එකක් තමයි වෙන්නේ ගොඩක් අපේ අර දැන් ඉන්න යාළුවෝ කට්ටියත් එක්ක අනිත් කට්ටියට සපෝට් කරන ගමන් මමත් ගායනෙන් මේ මේකට සම්බන්ධ වෙලා ඉන්න ගමන් ඒගොල්ලන්ටත් සපෝට් කරන වැඩක් වගේ තමයි වෙන්නේ මොකද සංගීත අධ්‍යක්ෂණය කළකම මම හිතනවා ගොඩක් අය පිටවලා බැනරු
0: වෙනස් එක අතර මේ ගීතේ නෙමෙයි වචනේ අර්ථය ගත හැම නමුත් ඒකයි මම කලිනුත් පැහැදිලි කරේ දැන් යම් දෙයක මූලිකත්වයේගෙන වැඩ කරනවා නම් අපිට එතන අදියුරුවම කියන වචනේ දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ අධ්‍යක්ෂණය තමයි ඒක ඔබ නිවැරදි කරපු එක හොඳයි ඉතින් අපි හිතමු අධීක්ෂණය සහ මේ හඬ අධ්‍යක්ෂණය කියලා මේ හඬවල් කොහොමද මේක ගැලපෙන්නේ කොහොමද තව මේ වෙනස් වෙන්නේ කොහොමද ඒ කියන දේ බලලා හදන එක තමයි ඔබ කරන්නේ ඉතින් ඊළඟට දැන් අපි මේ මන්දාරමේ කොහොමත් සජීවීව වාදනය කිරීමක් සියලුම ගීතවලට වෙන්නේ නැහැ මේ ගීතවල හඬ සංගීතයේ උපුටා ගැනීමට අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නේ ආචාර්ය දුමින්ද කුරුපාරච්චි මහතානන් වර්තමානයේ දැනින් ශ්‍රී ලංකාවේ සංගමේ ලේකම් ධූරේ දරණ. ඉතින් ගීත කීපයක අපි වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා. ඉතින් මම කැමති එක්සුවිශේෂී ගීතයක් තියෙනවා බේස් ගිටාරේ සහ රිදම් ගිටාරේ වාදනය කරමින් කරන. ඉතින් මේ බේස් ගිටාරේ ගැන සහ රිදම් ගිටාරේ ගැන ඒ දෙක මොකද්ද

0: යම් මූලික දැනුමක් දෙන්න කියලා කියන්න කියලා මම අපේ গিitar වාදන ශිල්පී දයන් රංගනට ආරාධනා කරනවා.
1: අපි අද මේ එක සින්දුවක් වාදනය කරන මමයි කාවින්ගයි බේස් গিitar සහ රිද්ම් එකෙන්. ඒ දෙක විතරක් ප්‍රයෝගී කරගන්න ඇත්තටම ඕනම සින්දුවක් අපිට ඒ වගේ ඉදිරිපත් කරන්න පුළුවන් මේ গিitar දෙක තුලින්. يعني රිද්ම් গিitarෙන් හැම කෝඩ් එකක යන සියලු දේම හැම අංගයක් මේකෙන් කවර් කරනවා. ඒක බේස් গিitarෙන් කරන්නේ. එතකොට ඒක අනිත් සියලු දේම ඒකෙන් ෆුල් කවර් අප් එකකින් සම්පූර්ණම ශබ්දය يعني කිසිම හීඩසක් තියන් නැතුව සම්පූර්ණම පුරවන්න පුළුවන් බේස් গিitarකින්. ඉතින් අපි දෙන්න ඒක ටිකක් විශේෂයක් කරලා එදාට ඒක ගීතයක් ඉදිරිපත් කරනවා. ඉතින්
0: බලමු. ඒක බොහොම නෑ මදකීමක් වෙන්න. එහෙම තමයි මේ গিitar දෙකක සංකලණයෙන් යම් කිසි මැවීමක් කරන්නට යන්නේ. එතන ඔබ සැම ඉදිරි ඔබ සැම කිව්වේ එදාට දැනට ඉතින් ආසනයක් වෙන් කරවාගෙන මෙය නැරඹීමට සැදී පැහැදී ඉන්න ඔබ සැමට. ඒ වගේම කවීන්ද්‍ර මාලිටත් තව තියෙනවා කතා කරන්නට. ඒ කියන්නේ මේ හා සමග සම්බන්ධව සිටින තව කීප දෙනෙකු ගැන කියන්න අවශ්‍යමයි කියලා ඔහු කියනවා. මොකද වැඩසටහනට පෙර තියෙන අවසාන වැඩසටහන මේක නිසා වැඩසටහන පසුත් වැඩසටහන් යාවි මේ යන විදිහට.
2: ඔව් අනිවාර්යෙන් සුරංගයි. ඒ කියන්නේ අර ඉස්සෙල්ලාම අහපු පළවෙනි ප්‍රශ්නෙත් එක්ක අර මේ මොකද මේ කොහොමද අපි මේ කලමනාකරණය කරන්නේ කියලා. ඇත්තටම කිව්වොත් කලමනාකරණය කරනවට වඩා අපිව කලමනාකරණය කරන කරගෙනීම තියෙන මේක නිකන් දැන් ඇත්තටම පටන් ගත්තේ ටීම් එකක් විතර. දැන් මට කියන්න මේක පවුලක් කියලා. කෙනින් ඒ කියන්නේ මේක හැමෝම හදවතින්ම
0: එසේමසේ පවුලක් නෙමෙයි 30ක් 35ක් විතර ඉන්න පවුලක්.
2: අයියලා මල්ලේ ලංගිලා අක්කලා ඔක්කොම ඉන්න. ඔව්. එතකොට ඒකෙදි ඒ පවුල තුල අපි ඔක්කොම එකම හීනයක් දකින පිරිසක් බොරපත් වෙලා. ඇත්තම කිව්වොත් කිසි දෙයක් පටන් ගන්න නැහැ මම දන්න තරමින් හීනයක් නැතුව. මේ හීන තවත් ලොකු වෙනවා. මේ තව එකතු වෙන කට්ටිය දැක්කම අපි හැමෝටම ආරාධනා කරනවා එළින්න කට්ටියටත් අදටත් සාහෙටත් හැමදාම සම්බන්ධයෙන් අපිත් එක්ක කියලා. ඒකෙදි අර අපි හැමතිස්සෙම කියන දේ තමයි මේ performers like ප්‍රේක්ෂකගාරයයි ඒකේ එතන ඒ perform කරන පිරිසයි ඒ වගේම පිටිපස්සෙ ඉන්න backstage team එකයි ඒ ඔය ඔය ඔය තුන් කට්ටු නැතුව කිසිම show එකක් වෙන්නේ නැහැ. අපි නැතුව ප්‍රේක්ෂකගාරයක් නැහැ. ප්‍රේක්ෂකගාරයක් නැතුව අපිත් නැහැ.
0: තුන් ඈඳුණු පිරිසක්
2: අනිවාර්යයි. ඒතකොට තුන් ඈඳුණු පිරිස තුල මේ යන connection එක තමයි මම හිතන්නේ අමාරුම අපිට ඕනම ප්‍රශ්නකදී අපි හැමෝම උදව් කරන්න බලන් ඉන්න හැමෝටම. එහෙම මාර්ම හදවතින් එක් වෙච්ච මේක මේ ෂෝ එක බරපතල තියෙන්නේ. මේක තුල හැමතිස්සම ඇහෙනචි නම් ටිකක් තියෙනවා. හැබැයි එදාට ඒ පිරිස හැමෝම බලා ගන්න පුළුවන් මේ කියන්නේ බලා තමන්ටම දකින්න හම්බ වෙයි. මේකේ දැන් අපි ඇත්තටම දැන් අද එතනින් දෙම්පලක් ඇවිල්ලා ඉන්නවා. ජනක පෙරරයි මේ ජනක පෙරර මගේ යාළුවයි. ඊට පස්සේ දයාන අයියයි. ඊට පස්සේ ඒකත් එක්කම මෙතන අද නැවිත්
0: පැමිණ නැති
2: කට්ටිය තමයි චරිත්
0: වේදිකාපාලනේ ප්‍රධාන
2: කට්ටිය. ඊට පස්සේ රුමේෂ් බාලසූරිය, චරිත් පෙරේරා, චන්දිමා දස්කොණක් ඉස්සලා අපි කිව්වා වගේ.
0: ඒ තමයි අපේ කලා අධ්‍යක්ෂිකා
2: අනිවාර්යයෙන්. ඊට පස්සේ අපේ මාකටිං වීඩියෝස් හදන වීඩියෝ ප්‍රොඩක්ෂන් එක කරන කෙනා තමයි සහන් මණ්ඩාර මල්ලි. පුදුම සහයක් දෙන්නේ يعني පාන්දර 1-2-3
0: ගායකෙක් විදිහටත් කටයුතු කරන.
2: ඔව්. ඒක එදාටම නඩුව බලාගෙන හම්බ වෙයි. ඒක එයාත් එක්කම ඊට පස්සේ ඒ හැම පිරිසකකම ඉන්න බිරින්දෑවරු දෙන ඒ සහාය
0: දරුවන්
2: සමග ඉන්න ඒ දෙන සහායකගේ නඩුව ලැබෙනවා. ඒ වගේම ඔය චරිත් පෙරේරා කියන මල්ලි ඉන්න කාගෙල ඉඳන් හැම සිකුරාදාටම ඇවිල්ලා මේ ෂෝ එකට දෙන සපෝට් එක එතනින් එයාගේ ඒ සපෝට් එක වෙන එක ගත්තොත් කිලෝමීටර් 200ක් විතර ඇවිල්ලා
0: ඔය එක බලලම
2: අනිත් කටි මොටිවේට්
0: තාම විචාල ශක්තියක් ලැබෙනවා.
2: අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා ඒකත් එක්ක පිටිපස්සේ තව ඉන්න අපේ මුළු බෑක්ස්ටේජ් ටීම් එකකට මට නම් තියෙනවා 15ක් 16ක් කියන්න පුළුවන් නම්. මේක හොඳ දේ තමයි. මේ ටීම් එකකින් හැමෝගෙම නම් දන්නවා. එතන තමයි මේන්ම දේ මම දකින්නේ. සාමාන්‍ය ටීම් එකක් ලොකුවෙන් නම් දන්නෙත් නැහැ. හැමෝගෙම නම් දන්නවා. හැමෝගෙම අපි අර එතන එකමුතුව තමයි මේන්ම දේ ටීම් වර්ක් එක. ඒ එකමුතුව ඕන වෙලාවක මල්ලි කොහොමද මේක කරන්නේ, අයියේ කොහොමද මේක කරන්නේ, ඒ වගේ පියුසුමක් තමයි හැමතිස්සෙම.
0: අනිත් එක තමයි දැන් ගායකයා කියලා

0: තෙට ලයින් නැහැ ස්ටේජ් එක කළමනාකරණය කරන්න වුණා නම් එතන ඇවිල්ලා කරනවා. එහෙම නේද ගල්මල්ලි?
1: අනිවාර්යයෙන්.
0: ඒ වගේම ගායකින්ගේ පවුල් වල සමාජිකයන් දැන් අපි ගත්තාම ඇවිල්ලා මෙතනට සහභාගී
2: වෙනවා. අනිවාර්යයෙන්. ඒත් එක්කමයි මේකේ තව ෂෝ එකේ විශේෂත්වයක් තියෙනවා. ග්‍රැවිටි ඉවෙන්ට්ස් තමයි මේකේ සවුන්ඩ්ස් ඇන් ලයිටින් කරන්නේ. ඒ වගේම ලෙමන් පයි ඉවෙන්ට්ස් තමයි අපේ එදාට අර බීම පැත්තෙන් දායක දරුවත් එක්කම යකා රෙස්ටෝරන්ට් එක දක්වනවා. මේ කැම පැත්තෙන්
0: ඒගොල්ලෝ අපිට අනුග්‍රහකත්වයක් දක්වනවා.
2: ඒ වගේම මේකේ මේන් ස්පොන්සර් ආරක්ෂා
0: and main funder
2: ethnic communities fund එක. ඒ වගේම අනිත් partner sponsors ඒ වගේම ඒ කියන්නේ
0: Bellmac Pharmacy, Dioran Carpentry.
2: දේවනල් කාපෙන්ටි ඊට පස්සේ යමු ට්‍රැවල්ස් ඔක්ලන්ඩ් ඒ වගේම තමයි ඒ හැම ස්පොන්සර් කෙනෙක්ගෙම එහෙම දායකත්වයට අමතරව ජනකගේ වෙනම හිටියා යාළුවෙක් අශේන් කියලා. ඒ අශේන් අපි හම්බුණ ගමන් එක වචනේ කතා කරේ ඒ විශ්වාසය තුල එයාගේ හකා ඩොමේන්ස් කියන
0: තමයි බිස්නස් ප්‍රොමෝෂන් කරගන්න ඒ වගේ
2: වෙබ් ඩොමේන්ස් හදන මේ කණ්ඩායමක්. ඒගොල්ලෝන්ගේ ඒ ටීම් එකේ යන ලැබුණ අනුග්‍රහය ඉතාම වටිනවා.
0: මේ ඒ විදිහටත් බොහෝම ඇසෝපිරූ දැන් නැති පිරිසක්ම මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. එදාට ආවතෙන් ඔවුන් ගැනත් තව විස්තර දැනගන්න පුළුවන්. ඔබට මෙහි පැමිණීමෙන් ඔවුන්ව හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඔබටත් මේ රසවින්දනයේ අමතරව වාසියක් වෙන්නත් පුළුවන් තව ඒ විදිහට. ඒ වගේ විදිහෙන් තවත් සුවිශේෂ පුද්ගලයෙක් ඉන්නවා මේක අමතක කරන්න බැරි. ඒ තමයි ඩනේඩින් ශ්‍රී ලාංකීය සංගමේ සභාපති සුසිල් රූපසිංහ
2: හරිට
0: මහතානන්. ඔහු අපිට ආශිර්වාද දුන්නා ඔගොල්ලොම කරගෙන යන්න ඕන ප්‍රශ්නයක් ආවොත් මට කියන්න කියලා. ඒ වචනය මත තමයි ඉතින් අපි බොහොම බය නැතුව මේකට අත ගැහුවේ. කොමරි කාලය කෙමෙන් ගත වේගෙන යනවා. වැඩසටහන ඉවර කරන තත්කාලයේ ඇවිදින් නොදැනීම විනාඩි 56ක කාලයක් ගියා ගත වුණා. එහෙනම් ඉතින් ඔබ සැමට සුබ රාත්‍රියක්. හෙටින් එළඹෙන සතිය සුබ සතියක් වේවායි ප්‍රාර්ථනා කරමින් නොවැරදීම මන්දාරම නරඹන්නට හරියටම මැයි 31 වෙනිදා පහමාර වෙනකොට සාගුඩ් සෙන්ටර් වෙත පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමින් ඔබගෙන් සමුගෙන යන්නම් අපි 6 දෙනාම අද. එහෙනම් ඉතින් තවදුරටත් රැඳී සිටින්න අප සමගම ලබන සතියේත් මේ වෙලාවටම ඔබේ නිවසට පැමිණෙනවා මෙවැනිම වැඩසටහනක් සමගින්.

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: You're free, or you're not free.
2: Free FM 89.0.